කෙයුරවන් මකර කුණ්ඩලවන් කිරිති හරි හිරණමයව පෝර දෘත සංක චක්‍ර බ්‍රහ්මා මුරාරේ ස්තිබරන්ධකාරී ධනෝ සසි භූමිසතෝ බුදස්ස ගුරුස්ස ශෝකා සනිරාහු කේතව සර්වේ ගහ శాంతికరా భవంతు